0: හැමදේ
1: අලුවන්මෙන් අපි සිහිනේ වනේ රමීස තම ශාකිරෝ වාහක දැක්කේ
2: නැහැ
1: රමීස කියන් වාහක
2: දැක්කේ උෆන් රණ්ණෝගේ හින්දරෂ ගොස්කෙන් කොබත දිමාව දති තහකි මති තවලු මොදම
1: දති තත් දිමාව වල අලු ගණ කිවේ සිය දති තාමල කොප්ප හොරි මීහි අලු ගණ්ඩු හම සිද අලු ගණ්ඩුගේ දරින් අලු ගණ්ඩුගේ එබ්බණ කුදින් මේ දැන් තියා හම තස්සීලක අලු ගණ්ඩ නොදානම් වැඩි වෙස් නිහාර වෙස් මේ වේපණු අඩව හන්ති වේ නේද අලු ගණ්ඩුගේ වාහක පුඩ කොන් දැක්කලාපාන
0: ඕකේ
1: අලු ගණ්ඩු දයා දැන් මති තවලි මහසම කියන් සුකුල කියව මකන්නෝ කෝස් හදක්
0: තරක්
1: ගිනම් මාද දෙවිජි කහලා කුදි කුදි කෝස් තන් හද අලගණ්ඩ වරන් හාලු ගහම උළුනි අලගණ්ඩ හම ගේගේ වෙරි මිහාගේ බොඩ මිහාගේ දෙකි බිරු අලගණ්ඩ ඉස්තිරි ලොක පුරි හදවෙස් ඉස්තිරි ලොක ගෙදුම් දානි කියව මද්දානි බිරු හම තෙදෙම් මිබුනි කාන් අමර ඔන්නනි හතර රොසි කුදි කුදි තිය රොසි ගෙවරි ගිනම් කන්‍යම් මිදෙනි වගක් කම් කම් වග රමීස් මහතු එද්දුවහු දෙදුව අලගණ්ඩ හුන්නානි ඒනා ඉරුගේ අලිකන් දුනියේ ගහරිහා ඉරකො මිබුනි නඳුනු ඉරුවේ ඉස්සර ඉරුවස්යෙන් දි අලුගණ අංගාමුනේ පහුන්නානි හැම මහකු ෆස්ට් මාස් තුහෙගේ කෝ හෙග් ගහරි ටයිපින් කෝස් කියා කෝ හෙග් ගගොස්
0: යහ
1: අලුගණ හැම නිදන් ඔන්න කොටරි එකේ ගෙන්න මේ කුඩ කුඩ කොටරි සංඛ්‍යා දැන් එඹරඤ්ඤා වානි එඹරේක මෛර කෝ යා කෝ නේ නොහරේ දෝ එරෝ යා කෝ නෝ ජමානේ නෝගේ තංකොලේ කුරි දෙහස් දෙහස් හස්තෙක් කන්නේ ගහකන් හා හිතාව හින් අලුගණ හොඳම් වනින් ගෝ නොවතිය ලවර්තික නොවදිහ මේ හයි හතේ නොවදිහ හතේ එහා හිසාවක දැන් අරවන දැන් කොම්මයා කස්තෙන් වර බිනුන් දැන් උඩනේ ඉංගෙ දැන් අංගයන්න මුනේ උන්නන් හෙදීම හදාගත්ත කී රුපියා කොලෙ දෙනි දිනීම දැන් වාහක දක්කානේ
0: දෙත වාහක මේ
1: නමි සම හගේ වැතු
0: ඒ එත ඒ කුලි දොය දෙකනේ
1: ආ කුලි දීපාරි කුලි නමේ කියා ෆෝන් නාකු දෙමේ දීපේ හුන්නනේ අගු දීපාරි ගේතරේගේ මසක් කැවෙස් අලුගණ වෙස් දිවේ වගතෙක් ගකුරමේ දැන් අද එනෝම සිගේ ගති මේනි සුකුළු කුදින් වෙසෙන් එකුදින්ගේ හාවගේ වාහක අලුගණ දක්කානේ කන්නේ
0: අලුගණ
1: අලුගණගේ වාහක දැන් දැන් හම දැන් එනෝම වෙස් ගේ ගියක් ගොස් හුණි ලුග ඕලලානේ බාලි හනෝලි බිගෙන් බෝදහ වෙස් නිත මේ තරගේ හුරිහා කන්තක් කොෆ කොහොගේ කියොන් වදානි නම් වර වර ගින මසක් කොෆ දානි දැන් මිහින් දැන් උලනි දෝ දැන් එවහක දැන් අලුගණගේ දතිකන් එදියා දැන් හිසාව එහෙනම් බඩ තස්සිර කමිකා ප්‍රෝග්‍රෑම් එක ගන්නවා
0: ආනෝ කියනෝ කියන දැන් ඒක ඉතුරු
1: බඩ කුරින් කියවන් හිබීරු ගවෙස් සම එමිහුන්ගේ වාහකයෙන් දක්කන් හම දක්කන් නුකේ වරුගේ හරි වියනොද ගෝස් වාහක
0: ආ කහ වාහක දුකලව
1: ෆ්‍රිකන්ත මහාන කොප්ප රමීදු නිකෝ හබර නිකෝ ෆුලස් කොල්ලාසේ කේකේක තම තෙදෙම් මිබුනි හේරකෙන් ලාර දීගෙන නොන් තිබෙනේ සංකොලෙ කුරි අද මීගේ වෙස් කුරියේ ඒ රුපියා නුදේ නේරු ගේගේ තිබේ නෙම නම් මසක් කොද්දි ගේ මුලේ යනි
0: එන්
1: අලගණුවේ කුදි මාලේ ලීරු ගේගේ ඒ රුපියා දීගි ඒ মানে ආමුක කුජ්ජක පස්සතේ ක දෙන්න තිබේ ගේගේ දෙන්න අලගණුවේ කුජ්ජා හුන්නගේ අලගණ දෙන් ඒ හස් රුපියා ඒක මකුවේ දෙන් එ හිඟා දියා වාහක එනි වේවේ ෆ්ලෝ අඩව හම් විස්සහරෙක් ගති වේදානේ දක්කාණ කවෙන්නේ වරබ්බඩේ දසිතක දිමාවේ දැන් හම ඒ රම්ලාතයි පුනිහි කුජ්ජා කියවානි මෙන් වීරුක මාලේ හතරව වශයෙන් ලැබිදි සුකූල වෙස් බදල කරෙවිදි ෆස් සුකූල
0: අහහ
1: එක්කල සුකූල දුරු ගියාක දෙමුනි මාණික සුකූල බදල කරම් මෙදෙහෙනි
0: අහහ
1: දැන් අනි මොලක් කියවෑ දැම්ම ගේර මිතා ඉංග්‍රීසි මීඩියම් නෝනා ඉංග්‍රීසි මීඩියම් මොලක් කියවෑ දැම්ම ගේර කුරි කුරි කුරි මිහු ගෙංගොස් මාලේ දී ලලුවන්ගේ කුජ්ජා සයක වගුරේ දෙකක් ගෙංගොස් නියමුණු හා හරුග හ්ම්
2: හ්ම්
1: දැන් කිහා වරේ හොන්නානේ
0: එතන
1: මම කොහොමද යාළුවන් කරමු මම යාළුවන් හදාගත කි සුකූල මීහකු මීහුන් දා මීහුන්ගේ සහතු අලගණ්ඩ දණියේ කොම්මස් කුජ්ජෙක්ව වන්දා වෙනෙන වෙරියගේ දැන් මීහුන කණෙන් එනු අලගණ්ඩ එකණෙක් කමෙන් දණියේ ඉන් ටෝල්වෙස් කැරිග ඉන්න කුජ්ජයි නිවේ ෆුල් රෙඩියම් පණමණි තිහාර කොලෙද්ද කොම්මස් කුජ්ජක ඉන් ටෝල හදාගන්නේ එන්ගේ මම තීචර දෝ හේ කුජ්ජගේ බප්පා කැරිග මොනි වහගයි කොට ඒන කැරිග ඉන්න කුජ්ජයි නං ඉන් ටෝල දෙනි නබුනි මම හරි හදස් තේ රගෙන්නානි ඉමන්නේ වාවරසි ඉන් ටෝල ගෙන්නානි ඉමන්නේ ගෙබ්බා දෙනේ දැන් ඒකට උදින්ගේ හාල් හොරි කොට කියේ දැන් මේ බයි ගේගේ ගහම අලගණුගේ එබ්බණ කුදින් කියමන් තිබිරු ගස් සම එමිහුන් කෑණින් මාස මේ මස් කෑප හුන්න කහි උසලක ගරු යහකර බොයි ඨී කක්කලන් කාලාස දැන් එමිහුන් කරමන් දැන් යස් කාහෙ දින් ගොස් කාන් හෙන් නරුව ඔන්නානි කෑණින් මාලාස බොලුගේ කහිත හුන්නානි මහුගේ වෙස් කහිත
0: එම් වේ මගොස් තිබේර
1: තිබුමුගේ
0: උතර කියම කන්තත දෙත
1: ගම්මතමන හින්නේ නංගල මිහුන්ලා වෙස් හිස හුන්නානි දව නංගල මිහුන්ගේ වහක සක්කම් වානේ දැන් අලගණුගේ කුජ්ජ වෙස් හුන්නෙමුණු වර නංගල මිහකසේ ගේගේ බදල කරමු කරමු ගොස් ದೇವನು ಗೇಗ್ಗೆ ಮೀಹ ವೆಸ್ಸಿಂಗ್ ಏನ ವರಗಳು ವರಬ್ಬುಡ ಏನ ಕಂತ ತಬ್ಬಲ ಏನ ಈ ತೆರವಿ ಪ್ರಥಮ ದಿಯತನ ಇಸಿರುವೆಸ್ಕೊದ್ದಿ ತಿಮಾಗೆ ಮಿಹು ಕ್ಯಾರಿ ಬೆಟ್ಟಿ ಅಸ್ವಾನಿ ಮಿಹಿ ದುರ್ಮಿಹ ಕ್ಯಾರಿ ಅದೇ ರಾಕ್ಷಸಿ ಕ್ಯಾರಿ ಅದೇ ಆಗಿ ಅಳುಗೊಂಡಿಗೆ ವರ ಹಿಯೋ ದೆತ್ತಿ ನಟ್ಟೆ ಹಿಂಗ್ ಬೆಸಿ ಉಳಿವಿ ಅಳುಗೊಂಡ
2: ನಟ್ಟೆ ಮೂಣ ಮೂಣ
1: ಅದೇ ಎಮ್ಮಿ ವೆಸ್ ನೀ ಮಾದಿ ಗೊತ್ತಿನ ಬೆಸ್ತಾಸಿದೀವಿ ಕಾಯ್ತಿ ಆಗಬಾಡು ಕುರಿ ಮ ಸಬ್ಸಿಡಿ ಕಂಡಾದ ಮ ಫಸ್ಟತೆ ಗರುಫಿ ಆಗಬಾಡು ಕುರಿ ಗೇಗ ಲಿಫ್ಟ್ ಬೆಹಟ್ಟಿ ಮ ಫಸ್ಟತೆ ಗರುಫಿ ಆಗಬಾಡು ಕುರಿ ಕರೆಂಟ್ ಫೀ ಬಡು ಕುರಿ ಮ ಫಸ್ಟತೆ ಗರುಫಿ ಆಗಬಾಡು ಕುರಿ ದೇಹಾಸ್ ರುಪಿ ಅಲ್ಲಿ ಕುಜ್ಜ ಕಿಯವಾನಿ ಮುನಿರುಗ ಅರಾಪಿ ಸಿಂಹ ಫಸ್ಟತೆ ಕಯ
0: ಅಸೇ ಬೆನ ಫನ್ಸ ವಿಹನ್ ನಾರಾಳು ಕನ್ಸ ದೇನ್ ಬಿಕ
1: ಮಹಕೋದಿ ಮಿ ಕಿಯಾನೆ
0: ಹಾ
1: ದೆನ್ ಕಾಮ್ ಬಿಸ್ ಮುನಿ ದೇನು ಎಂದನು ಹದಾ ಇಚ್ಚಿ ಹೊರದಾನೆ ಇರು ಅಸ್ತೆಂದೆ ಎಂದರು ಕಾಂಗ್ ಏ ಹಮ ಅಲಮಾರಿ ಅಲ್ಲಾ ಫದೆಂಗ್ ಹೆಂದನು ಸಯಲ್ ಹದಾ ಐತಿ ಮಿಸಾಲ ಕಸೇಂಡ ವಿಚು ಕಹಲ ಐತಿ ಹಿವೆ ದೆನ್ ಕೊಮ್ಮೆ ಆಕ ಶ್ರಮಿ ಮಿ ಇತಿಗೆ ತಫ್ಸೀಲ ದಣ್ಯ ಅಳು ಗನ ಮೇ ಮೇನು ಮಾನಿ ಹಮ
0: ತಫ್ಸೀಲ ಯಾ ತಫ್ಸೀಲ ದಬ್ಬ ಮೇ ಬರ ಬಡ ಶುಕ್ರಿಯಾ
1: ಅತಿ ತಗೆ ಬಹು ರೇ ಮ ಮಿ ನಿಹಾರ ವೈ ಬಜೆ ಹೆ ನಿಹಾರ ಬಲಣ್ಯ ಮಿ ಕಮಗೆ ಎಮ್ಮೆ ಬಡ ಹಲ್ಲಕ ಒಣ್ಣಾನಿ ನರ ಸ್ಕುದಿಂ ಬ್ಯಾ ತಿಬ್ಬ ಗೆ ಗೆ ಗೋ ಸದ ಬೈರ ರದ ಸಂತಾನೆ ನೋ 11 ಬಾರ ಗಣ ಮೇ ನರ ಬದೆ 11 ಬಾರ ಒಣ್ಣಾ ತಿವಿ ಯಾದ ಕುರೆ ಬೆ ಕುರಾ ಕಣ್ಣು ಜೆ ಹೆ ತಾಂತನ ದಾ ಕೈ ಕವ ಕೋಯ್ ಏ ಬಜೆ ಹೆ ಅತೊಳೆಗ ಗ ಹಮ ತಿಂ ಹತರ ರಹೆಗ ಗ ಮಿ ಏಲವೆ ಲೆ ಬಜೆ ಹೆ ಉಪದ್ದ ಇಂಗೆ
0: ಏಲವೆ ದತದಿ ಮತಿ ತಾ ದಿಂ ಗ ಸ್ಕುನಾರ ಕೊನ್ ಪಸ್ತಕ ಚೆ ಬೋರೆತ
1: ಕೊಮ್ಮೆ ಅತೊಳೆಗ ಗ ಮಿ ಯೂನಿವರ್ಸಿಟಿ ತಾ ಗ ಕ್ಯಾಂಪಸ್ ತಾ ಕೆ ಹದಂ ಎ ಬಜೆ ಹೆ ಎಲ್ ರಹೆಗ ಗ ನವ ಇಂಗೆ ಏರಂ ದೆ ಸ್ತಂಕೊಳೆ ನಂಗಳ ಅನೆ ಹೆಂದು ನು ಗ ಸ್ಕುಲಾ ಹಗ್ ಗ ಸ್ಕಿಯವಲಾಸ ಇರು ಅಷ್ಟೆ ಮರ ರಸಗ ಆದ ವೇನೆ
0: ಬೆಹಂ ಬಾಣೆ ಏ ನೋನೆ ಏ ಏ ಬಹಟ್ಟಾರು
1: ಕರಿಗೆ ಹಿದಮೆ ಪರಂ ವಾರ ಎ ಬಜೆ ಹೆ ಹಂ ಸರುಕಾರ ಉಂದೆನ್ ಸರುಕಾರ ವೆಸ್ ವಾವರಕು ವಾಣಿ ದ ಅಳುಗಣ ಮೆಮ್ಮಿ ಕೊಮ್ಮೆ
0: ದೆಮ್ಮೆ
1: ಗುಂ ಬೊಡೆನ ಕೊಮ್ಮೆ ಕಮೆ ನುಕುರೆ ವೆನೆ ಟಸ್ ಟಸ್ ಸಾ ಪದ
0: ದೆಮ್ಮೆ ದಿಯಾನ ಬೇಡ ಕೊ ದಾಳು ಏಕಾಸ್ ರಡಸು ಕಮ್ಮಿ ಕುದಿನ್ನ ಬೋಹಿಯ ವಹಿ ಕನ್ ದೆಬೇನ್ ಸರುಕಾರ ಉಂ ಕೊಮ್ಮೆ ಬಿಲ್ಡಿಂಗ್ ಗೆ ತಗರ್
1: ಕೊ ಆ ಇರುಗ ಹುನ್ನಂ ದಿಹೆನೆ ದೋ ಏಕಲ ಮೀ ಬೋಹಿಯ ವಹಿ ಕಮ್ಮ ದಿಬೆನ್ ಹುನ್ನಂ ನೆ ಕುದಿನ್ ಗೋಸ್ ಮಡು ಕೊಲ್ಲಂ ಹೆಂದುನು ಕುಲಾ ಹದ್ದ ಕುದಿನ್ ಗೋಸ್ ತಾ ಕುದಿನ್ ಹಿಬೆಲಂ ಏ ಕೊಯ್ಯೆ ಕೊಮ್ಮೆ ಸ್ವರಗೆ ಸಿಯನ್ ನಗಾಸ ತಿಬೆವೆ ಗೊತಕ ಐ ಬಜೆ ಹೆ ಮೀ ದಣಾಲ ಸಹ ತಂತ ಆ
0: ದಣಾಲ ಹದ
1: ನಿಹಾರ ವೆಸ್ ದಣಾಲ ಹೊರೆ ಕಣಿರ ಮಾಲೆಗ ಹೊರೆ ತೆ ಕಾತಾನೆ
2: ಬೈ ರಡಶುಗೆ ಸುರೆ ದತ
0: ಮಾಲೆಗ ಸುರೆ ಹೆ ಎದ್ರು ಹಿಯ ಎದೆ ಟೀಚರ್ ನ ಕಣ್ಣೆ ಬಡ
1: ದೆಂಗ ಅದೆ ಮೀ ಮಾವನು ಅನುಕುಣ ಸೆ ಬಜೆ ಕಾ ತಂತ ಮೀ ಬಾಲಿ ದೆಗೆ ಮೀ ಮೀ ಬಡೆ ತಿ ಹುಗು ಫಾರ ಕಹಲ ಕುಳದ ಸುರಿಕಾ ರಡಶುಗೆ ಸೆ ಬಜೆ ಕಾ ತಂತ ಹದಂ ಎ ಬಜೆ ರಾಜ್ಯ ತೆರೆ ಗಂಗೆ
0: ರಾದಾ
1: ಮಾಲೆಗ ಅದೆ ನಹದಾನೆ ಮಾಲೆಗ ಹದಾ ತ ವರಗಿನ ಅದು ಮಿ ವಹಕ ದೆಕ್ಕಿದ್ದಿ ನೈ ಹೆ ದೆ ಕಸೆ ಕಮೆ
0: ವಾಣೆ ವಾಣೆ ಅದೆ ದಿಯಾನಾ ವರಬಡ ಶುಕ್ರಿಯಾ
1: ಹಾಕಿಮಾವಾದನೆ
0: ರೇಡಿಯೋ ರಂಗೋಳು ಮಸ್ತೇನ ಅವ್ಳ ಮಣ್ಣ ಓಕೆ ಹಮ
1: ರೇಡಿಯೋ
0: ಅವಳು ಮಣ್ಣ
1: ಅಳುಗಣ ಮೀ ಆನೆ ಮಾಲೆ ಹಿರಿಲಂದು ಕ್ಯಾವೆಂಜೆ ಕೊಗ್ಗೆ ಮಾಲೆ ಹಂಗೆ ಹಿಜ್ರ ಕೊರಿ ಕಂಬದ ಹಿಂಗೆ ತೋ ಮಾಲೆ ಹಂಗೆ ಹಿಜ್ರ ಮೀ ರಾಜ್ಯ ತೆರೆ ಕುದಿವೆರಿಂಗ್ ಅಂದಿಯನ್ನು ಅನೆ ಅಳುಗಣ ದಿಮಾವಿ ತಜರಿ ಬ್ಯಾಕಿ ಅನೆ ಬೋಯ ವೈಕಮ್ಗೆ ತದು ಮಾಡಿ ಮಾಲೆ ಅರ್ಕುಲಾಗೆ ಬೇಪ್ಲಕ ಕ್ಯಾವೆನ್ ಕುರಿ ದಾರುಗಾರರಿಗೆ ಇಬ್ರ
0: ಕಣ್ಣು
2: ಐದೆತ್ತೋ
0: ಬಕಿವೆಲ್ಲಾನಮೆ ಅಸಲಾಮ ಅಲೈಕುಮ್ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಮ್ಯಾರ್ ಅಟಜಿಹಿಮ್ ಬಕಿವೆಲ್ಲ ಇಂಗೇತೋ ಎಮ್ಮೆಟ್ ಹಂಗ್ಯಾ ಪಿತ್ರ ರೀತ್ ಲವೇ ಜಹಲ್ ದೇನ

0: ගඩන වගට සාලි සමිනට අඩු සම්තියක් ගෙන්දවනි දිවේ රාජ්‍ය ගඩු දිවේ රාජ්‍ය ගඩු මිකටි එක කුරිය මෙතන අදුග රාජ්‍ය තෙන් අදුග රාජ්‍ය මෙතක ප්‍රෝග්‍රෑම් කුරිය දා ඉරුක එම හැබ ෆ්‍රොන්ගේ සමාලක මටක දන්නවල දිය ගඩ තිරිය ගලු මෙ ගෙනස් තේන ගව මෙ දුවහගේ රස්මි ජල්සා බාරෂම් වගුතුන් දැන් ගව මෙ දුවහගේ හන්දන් තන් අලුගන් මෙ හදේ සාකුරම දා ඉරුක ස්ටුඩියෝ ග මෙ වගුතු සම ස්ටුඩියෝ ග මිර ලෙඩම වෙස් අනි ෆෙන්නානේ ගව මෙ දුවහගේ හන්දන් තන් අලුගන් මාකුරම දා ඉරුක මති සම ගව මෙ ෂූ රැකේ ගලුගන් මෙ කුරිය මෙතන දෙන් අලුගන් මෙ නැකික මෙත බෑරේ වැඩ ගන්නවා මෙහෙම ස් මති බ ම ගව හද ම ගව ජ ශයකක අගන් ම ප්‍රගම් දිහකට තිර සිහන කුරිය දායරු දෙ අගන් එම මුහම කමකතු බලාලගේ මියද කුරිය ගෙදන්න සූල්ත හිලාප ලබල්කෝ ැති වික් ර ම සමාලම ගුලයගතු.
1: දුවහුගේ මවුලු
0: ade doge mauluga halgun me meta malgun deme fahak kuri gota mi balalani ani usula hilafa kabuta kiti usulta ka hilafa label ko gen taketi vikka fara taka medu samaluma gulegotu meka magulegotu halgun menna ekiga mi wagotu studio ga mi bare wada gannawani senior food and quality assurance officer shahina ibrahim ade food quality assurance officer aishat noora debe funes program ga fara tumara bakinet
2: می گواد ہنگنی کابو تک تی امپورٹ کو اد ایکسپورٹ کرا فرات تک ادی ہمے کو کابو تک تی افد دا نو تا تیار کو بند کرا ادی لیبل کرا فرات تک بس می گواد دے بہنگا
0: می گواد تو می دے گو تک لیبل کرو مننے رکو پتو می اے دے گو مان کو کرن کی نت
3: ade mi gavadu ge dashun label kuruma demingandeng e bhove emmingandak ki mi gavadu ge jadwal ekek ga tafsil ko di fawa retail ko bikkumang hasa ko band kurak ka bote ke ti ge label hunnam bi mingandu dewana mingandak ki jadwal de ek ga tafsil ko di fawa non retail benuma band kurak container ta label kuruma kurumuge mingandu mi demingandak ki ves mi ದಿವೈರಾಜ್ಯಗ ಉಫದ್ದ

Bismillahi Rahmani Rahim. Hamda Ashkur Kurani, Mang Allah Subhanahu wa Ta'ala Gamauga, Jihad Kura Mujahidun Nasru Deva, Mang Allah Subhanahu wa Ta'ala. Salavata, Salam Levanga Dua Kurani, Allah Gamoga Jihad Kuramuk Emme Matir Namuna de Kevi, Armangaman Nabiya, Muhammadun Sallallahu Alaihi Wasallam. Miss Salavata, Salamga, Eke Farange, Hittiri Aluna, Ketteri, Sahabin, Babir Kuram. Fanna Sagafata Tarika Behe Wazir Hina Wadid Bar Dairage Izeteri member Aungah Bram Suja Bar Consul Rais Adi Shamim Bar Consul Memberuna WDC Memberum Mijalsaga Bari Vadanova Dawotke Kumfunitoge is wearing Mosasatoga wearing Adi Miyadu Mijalsa Vadagan Tibbevi Radaka Consularuna WDC member unna jalsa ke meha baverin khasa ko tega baarashu ke lobeti akhunna okhutun jalsa dura gaatun ballomun adi asomun gendawa emmeha lobeti divehi raitun assalamu alaikum wa rahmatullahi wa barakatuh ade divehi rajye ke fakhur veri gaumi dohuge handanta yakurum gotun Mi fakhur veri baarahu ka beve jalsae sharaf veri ko dinu maki awuna dibe warabodu fade warabodu sharafe mi fursat awuna hoddwa de bumak masakke korevi baarhu daara gizatri member adi mi fursat awuna fai ko debbi dibe rajye ge izzate raisu jumhuriya dr muhammad muizzak warang ikhlas tere kama ki ashkuru dannam awuna dekhe ko tuka gaumi dwas Faham kurma gotong bawa jalsaya gawah kadak kami aku. Hamba kami sahun kabul kura. Emm muhim ev wajibaki. Aun mengge mi duas gawmi duas. Ibeflakan nisbe wadaan nawa. Asultan Ghazi Muhammad Kurfan Azam Sri Sawadi Tamaharadung. Nuat utiyo bandar yang ke Furana Flasha. Adi itu Kurfan ke Bayaring ke Furana Flu takak. Suaruge ke emm matiwiri darjah yang di doa kurung. Hamba ya kiga mi. Gawmi itu hoki hidup atau hunia, dewi raja yang izat tiar esu jumhuriya Dr Muhammad Muizzasha, lobi beti dewi rai itu nasha, khas ko bodoti dalam mati yang rai itu nak, adi ebru khas ko baruh ke lobi beti rai itu nak aris kuram. Ad. Handaan hoki fafurum mi fenna tarikhi bayan itta, anda ali yabwe minimum kang midi buke dia zaman itta. Khiali as nikan tanawas vimadana alun nerefa siyahataka fashima fennani rovidana manzaruta. Hingashe masha eki hijuri gotun dihevana karunu tereya. Hinga goiddi buga kanta engeni gos bedima tae jil ustaz marohum mudyamil didi vidalwane. Shakke vesnei midadun dihevana karunu tereyaka. Ehi. Hijurang, nuasateka, fasdulas faswana haruge, shauba muge furatema duas. Tibi rajyege udarehung eduhagi iru faddadi birwerikama namankamuge signal demo. Debanos deyatirem vatikengyas maadege beeruga madukolli gurabta madukolli yaki rahmetterikama yakiga hingheokama yakiga rajyege raithunna salam galanko halu hod badakrinnu. Ebe kami orang ini, orang mungkin mi fakur beri dewi rajah ke beri kematoleng. Buni aman desa Hindu ni wahag tak kani kandi beri inne. Ebe gugutu, e Hindu dewi rajah ke raskamuka, hunne bi demi ke mitron tibe fonati ibadah ni gugutak hawan adi raskifano. E raskifano gastu korre bi emme fahune we danding. Mereka kata Islam dina dibeli kaum ke minimum kematka jihad korup. MV ma. Algunu ke wah ke adi ke nukuranang wagutu es netuma ekiga. Kumbiakas dedas karu badduwe. Hanguram fesijje. Adis kefana ekiga nuki bayak ekiga. Nikme hanguram korup mungas. Adis kefan shahidwe chinna illahi wenna illahi rajun. Adis kefan ke furan fulak surga ke matveri niyamatangedi doa korang. Adi.
එහා හිසාබුන් අනෙක්යාස් ජමීල් ජීදිගේ බාතක ගලුන් දානි විදාලවනි මිදීබුගේ හේව දරින් කුරේනම් ඉතුරු අදිරස්ගේ ෆානුම් මයි ශහීදුම ෆහුන් දියයි අමාංකන් ගෙල්ලි උවිගෙන් තායි තිවේහි කෞමි ඉමාරයා රූලිගෙන් ගොස් බින් ගදාහමයින් තිවේහි දිද වෙට්ටි බිම්මච්ච ඔති වෙයියා මොඩේ ෆතායි අඳිරි අඳිරින්ගේ අනියා වෙරි කමුගේ කිල්ලා උෆෙද්දි ෆහුන් අඳිරිකම් වෙරි වමුන් දියයි නිකම් බිරවෙරි ගොතෙක් ගාතායි ශක් කෙන්ඩයි අවුන ෆෙරෝනි අඳිරි අඳිරින්ගේ අනියා වෙරි කමුගේ දිවේහි රයියතුන්ගේ මුදා එවෙස් හමයි ළමයි ඉන්සාෆෙන් උසූලෙන් අදු වෙරි කමෙන් ඇති නගා ෆේරෙගෙන් ෆේරමුගෙන් දියතම් අරුමෙන්ගේ අංහෙන් දරින්ගේ ඉෆෙත්තරිකම අරයාගේ මන්සර අරුමෙන් දුෂී අරුමෙන් ෆෙරෝනි අරුමෙන්ගේ ලා දරින්ගේ කරුකි දේ දම නෙරමුගෙන් දියතම් අනෙක්කාස් ජමිල් දීදී ඉදාලවනි මුසීබාතයි අනියාත මිහා ගිනගුණ වෙෆාවනිකෝ නසීබුගෙතින් හතර තරියේ ඒරි මි උතුරුගෙ ෆරාතුන්තාය ආද එදුව සරුම් ෆාකුරම් මිගෙන්දරි මි උතුරුගෙ ෆරාතුන්තාය චක්කෙන්ඩයි ඒ අත්තින් හතර තරියේ තෙරෙන් එම්ම එම්මේ අධික තරියකි අවුල්මගෙ ගෝමි දෝගෙ බසු අසුල්තෝන ගාසී මොහමුදු කුරාන ලාසම් දෙන්ති බේබි ඒත කුරාන සන්ත කුරාන දෙන්ගේ දේතුරු ගුවන්ගේ බෑවිරි තින්තකුරුගේ බෑවිරි ගොතක හොන්න විදවා අපර දණ්ඩ හේතු ඒක ෆහොන් දෙමක ඉවඩන්නේ ෆදන් අලි හාජිය හසන් හාජි ගොලි වඩා ඇති ආද ගෞමෙක්ගේ ගෞමි දුවස් ෆාහ කුරුමගේ බේනමකී කොබාත වරුම බජේ විස්නාද ඒ හම එකනි එදුවහා ගොලිෆයන් හාදිසයක්ගේ වාහක දක්කා දාපන නිම්මාදුම් කම වඤ්ඤා ඒ ගෞමි හෙදුන්දාගේ නිකුම ගෞමි ලව කියාෆ කුලිවරු කුරුම් කම වඤ්ඤා ඒ සරුකාරු බන්දු දුවහෙක්කමත් වාති චුට්ටි හේද කොල්ලා දුවහෙ ගොතු ගවුන්ම එදුවස් විශ්නේකම වඤ්ඤා අවුන් දන්නවානි ගෞමි දුවස් වාකුණුගේ බේනම නැත අහරිග්ග අන්න තින්සතේක ෆස්තොලස් ෆස්තුවෝගේ තෙරේන් වකි දුවහෙක් කණ්ඩාලාස එදුවහකි එගවමෙක්ගේ ගෞමි දුවස්කම කණ්ඩාලාස වොන්නානි ශක්කෙන් නැත්තා ඒක වරම් මොහිම සෝබතකෙන් හුරගෙන වරෝයි බෑම් ශා විදාල වොන්නනි නවාරස්තේ ගඩ්ඩේ හැවුණා හරු ජුම්හෝරි දෝග වාහක පුරු දක්කෝම විදාලවනි අහරිග්ග තෙරෙන් අන්න වකිදුවස්තකෙන් හොවා ෆාහක කො ඒ දුවස්තක ඒ ෆාහ කුරාන් ජෙහ සෞබකි ඒ දුවස්තක ගොලිෆාවා මුහි මුහාදිසාතෙක් සෞබුන්නේ ඒක සෞබුන්නේ වරුගත කන්තත්තකෙන් හුරීමේ එහෙන් නෝනේ විජයා එමණි කුරාන් විදාලවනි නොවෙම්බර් මොකේ 11 වන දුවහා 12 වන දුවහා මාබුර තෆාතේ නැති එවෙස් දුවහකේ මිවෙස් දුවහකේ අවුනස් දන්නවානි රබී දබදමෝගේ එවණ දුවහා දෙවණ දුවහා ස්මාබුඩ තපාතින් නැතේ එගොත වඤ්ඤක එවස් දුවහකේ මිවස් දුවෙක ආලෝණ මෙ මියදු විස්නාම් වී මුහම්මද් තකුරුෆාන කුර හිංගේ මගොන් හිඟාන ගොතේ එතකුරුෆාන කුරෙවි ජිහාද් කුරෙවි කි වෙගෙන්තෝ එතකුරුෆාන ගවමා දීනගේ හග්ගුගා නිලවංකමා ඉස්ත්‍රිකුදාද හිමායක් කුරුමට්ටක නිකිම වඩාගතුම ඔති කොන් රස්මි 600 තෙත්තෝ එමනික් ෆාන එනිකිම වඩාති එමනික් ෆාන කොම්මගාමෙ නුදිබිකෙන්තෝ කෝචෙන් හොද්දෝම් විගෙන්තෝ කො මගසුතෙන් හාස්ල කරව විගෙන්තෝ ඉංගිවට යන්නවනේ මණික් වාණකි එක්ගොතක වෙස් වෙරිකමුක දහිවිස්කම රුවි බේෆ්ලන් නෝ රාජිතිරේ රෂ්ක උපන් බේෆ්ල දෙමෙක් තීවට ඇති මණික් වාණ බෙහෙ බෙහ මොදෝමත් රස්මි එවිස හැසියතින්නේ එකමකු අරගොණු ගබෝල් කරා ගොතක වර වරුගද හයිසියත මොහමද් කුරුෆාණ ගොයි ඒ හයිසියත කි එතකුරුෆාණුන්ගේ හිප්පලක ජහමුන්දිය වින්දකි දිවෙහි කෞමී විින්දුකම වීකම් එතකුරුෆානුන්ගේ හටිකඩුගේ නාර්ෆුල්සෝක දවරෝමන්දිය ලේගේ හූුණුකමකී එයි මෑවගෙන්වා ඉස්ලාමි තරුබියතුන් තරුබියතවරි දිවෙහි දරියෙක්ගේ ලේග හිඟමන්දිය හුණුකමක්කම වීකම් ඒපුර වකින් මතිවෙරි එයි දිවෙහි ගෞම දිවෙහි මෑවගෙන්වා ඉස්ලාම් දීන මිකම ඉස්තෙකුදාල් දෙක ඉන්තිහැ ලෝව වැඩන්නවා.

ඉවරා කියකෝ බෑකන් අවුම දිව කියවක් දින දස්වාංග පජේ ඒ දස් විදුවාක නූණියක අරුමෙන් තරේග හගීගි ගෞමිය තේ උපදගෙන නුදාන අරුණ එවිස් බයගේ කොඬුක ඉරිසාමෙන් අලුවාක නැති එහෙන්නමයිස අනු දන්නවාද බේනුවා වාහකයකි අරුණ මෙන්ගේ මියතුගේ ජීදු හිසාබන් ඈයිරු මුහම්මද් කුර්ෆානකි දුනියේග උරුණු මීහෙත්තෝ ස්වාද් වද්දා හිසාබ දානි එයිහම යගින්තා අරුණ මෙන්ගේ කාව්‍යංග තරේ කොම්බෙස් බයකකම ඉහමාද වෙති එවිස් බයගේ බැක කුඩාමිස්කො දන්නවා කන්නෝ එකමක අලුගණ්ඩුගේ පතිෆුන් නේගේකම වඤ්ඤා පතිෆුන් නේගේකම වඤ්ඤා අලුගණු මෑම්ෆන් කිහුමාදෙන් ගෙබෙත්තා මිකමක එමුන් ජේනත අලුණ කියාදෙන් අලුගණුගේ කාෆේ කිකා කං කාෆේ කාෆේ කිකා කං එහෙම එක මිදන්නමනි අලුගණු මෙන් ගෙතලෙන් කොම්මිස් බේක හිහුමාද වීමේ මියද අලුමන ගෞමී දුවේ වුණීමා අලුමෙන් ගෑන් හීබිනා ගෑන් උදනි මුහම්මද් තකරුෆාන් ඒ කුරෙව්වි ජිහාදුගේ හොරි නුරක්කා තෙරිකං ඒක හොරි අසරු මියද කිවා කුදින හිසාස් නොකරවෙනි එකං අවුරුමෙන් එක දින කිවා දේ ෆනතිම අරුගොන් මේ වාම්වි අවුරුමෙන්ගේ හගීගේ දන්න බෑක අවුරුමෙන්ගේ කාබ ෆෑන් නකි හගීගතුක දිවෙහි කාබ ෆෑන් නකි වරන් අගොරි ගුරුබානිතක වඩ යන්නේ බයි දිවෙහි රාජ්‍යයේ වෙරිකමා තෝණී කි හැමකෙනි පෝචුගීස් මොහුන නු අලුගොන දිවි ඔරි මවදමාත් කුක්කම නොවඤ්ඤා බාරමණ කනුගේ තෙරේක චෝලෑන් කියා බයකු දිවෙහි රාජ්‍ය හැමදාත කුරුමෙති කුරි එහෙන්නමයිස් අනුමගේ කාබ ෆෑන්ගේ ගද හිවරුන් එමිය වස්සා නගාලි සෝලවණ කනු තෙරේක පෝචුගීසුන් රාජ්‍ය බෙරිවගති අරුණුමෙන්ගේ කාබ ෆෑන් එමියුන්ගේ ෆරාසුන් දිවෙහි රාජ්‍ය සාමයක් කුරි අශාරවණ කරුණුගේ තෙරේක සධාරස්තේක වංශස් දේකේ යවුණු හඳාම් වනි කොලින් දිවෙහි රාජ්‍යක මැච්ච වෙරිවි කෙක්කොල්ලෙවුනි තිම්මහ දුවස් කොලක් මුදීගේ දොන් හසම්මණි ක්වානා ඒ හසම්මණි ක්වානා ඇකීගේ බෑරිය බෑ කුණිකුමේ ඒ හොලින් ගොඳගෝ දිවෙහි රාජ්‍ය සදෑම එමින් ගොඳගුන් දිවෙහි රාජ්‍ය සදෑමක් කොරි අදි ඒකේ ෆොන් විහිවණ කරුණුගේ තෙරේක අවුන්මන කුරිමැති මුලින් එහෙන් කමේ ඉංග්‍රීසි ඉස්තුරි මාර්ග කන්තත් හිමායතේ කියුණු එග්‍රීමෙන්ට් එක ගවන්න සොය කරන් ජහුණු එකමක මියදු එප තිබ්බේ ඒ නොවෙම්බර් තිනෙක්ගේ හාදිසාගේ හගීගේ නැගේ සුවාණු දිව රාජ්‍යයක එයි අවුණු මිදන්නවා වාහකයකි එබයෙක්ගේ තාරියහු එබයක නේගේ බයෙක්ගේ මිසාදකි මූත කොරාදාපුරි ගැහැක්ගේ මිසාල් මී අවුණු දෙන්නේ වාහකය නොන් ඊය දිවෙහි රාජ්‍යය ගෞමී දුවස් වාහ කුරුමුගේ රශ්මියාතුක බෑරි වඩා ඇතුමට්ටක එරට ජයාර කොරවි චෛනාග සෆීරු චෛනා දිවි රාජ්‍ය කඩලු වාහරි සෆීරු එම්බරි වඩා ඇතුම ෆහු ඊයගේ හුළුණු දොරාශිගේ ෆොටෝ එක ලබ්වා විදාළු වනි විදාළු ඉබාරත වනු මෙදෙන්නේ වී එබයෙක්ගේ තාරේ එබයක නේගේ කම වඤ්ඤා එබයෙක්ගේ මිසාදකි මූත කොරාද අප්‍රිකා හෙක්ගේ මිසාද කී වෙගෙන්තෝ චෛනාගේ චයාමන් මාඕ ගේ හඳාසන් එතිරුවා ආදා කුරණි චේනා වඩාන්නේ බේපුණා ඉඟ වඩාන්නවානේ කොම්මේ බව කුන්දියස් මාඕගේ ෆොටෝ එන වතේ සූරේ ෆෙන්නාන මාඕ දිරවල විගේ හැම එහුරි කොට ඒරි යතාංග මියදු වස්ති බැලුම් වඩාන්නවා තරුණ නාලාහම කිදා මුලි ගේතරේ ගොණ්ණානි ෆෙම් ෆොදු හිප්පම් බේනම් කරවි තුලා මිහාර සොණ්ණාන ඒ ඒගේතරේ ෆෙම් බොම් බට්ටා ෆෙරෙත්මති සෝබෙන් ඔවගෙන් ඒකන් එකුරණි කීවගෙන් තෝ ඉන්දියාගේ මහාත්මා ගාන්ධිගේ වාක්‍ය මිදක්කණි කීවගෙන් තෝ පාකිස්තානුගේ මුහම්මද් අලිගේ වාක්‍ය මිදක්කණි සබබෙන් ඔතීම එයි අරොන් එයි එමි එහෙම් වෙගෙන් එමිහුගේ ගෞමියතේ ඔන්නනි එමියුගේ කියවා කුදින්නක් ෆිදාරොතන් නගා දේ ඇති සමාන්තක වෙගෙන් මේ ආයරුවස් බදලෙන් නැස් මිහාරුවස් ඉන්දියාගේ විසතරුගේ ගෙජ්ජියා මහත්මා ගාන්ධිගේ මගුබරයක් ගෙන්දාන එතා මාබොණ්ඩිය බබන් අලුගුණ එකම තායත් කරා තියෙන මාබොණ්ඩ බබන් තායත් කරා තියෙන එක මම දන්නවා මේ ඔලේ වාහකයකි මේ වර මුහිම්මු කමකේ එබේගේ තාරීහ එබේකන් එඟුමකි අරුමෙන්ගේ ගෞමීයතා අරුමෙන්ගේ දිවෙහියතා අරුමෙන්ගේ තාරීහ අරුම නේගෙන් අරුමන හගීගි තරග්ගේ නාන්නානේ මිගොම හගීගි මිනිමං කම පෙස නුදිබේනේ අරුමෙන් නගේ හිංගම ජොමෙන් අමාංකමේ ඔමාංකමේ නුදිබේනේ මේ අරුම මෙද වර ෆුන්කෝ විස්නජේ කමේ
ಅವನ ಮಿಯದು ಎಂಬುವುದು ನಸೀಬಕಿ ಅವನಿಗೆ ಮಿಯದು ಇಜತ್ತೆ ರೈಸ ಜುಮೂರಿಯ ಡಾಕ್ಟರ್ ಮೊಹಮ್ಮದ್ ಮೊಯ್ಸ್ ರಾಜ್ಯ ವೆರಿಕಮ ಹವಾಲೆ ಒಡ್ಯಾಂಗ್ ದಿವಿ ರಾಜ್ಯ ಗೌಮ್ಯ ದಿರುಮ ಖಾಸ ಇಸ್ಕಮೆ ದೆವಿಕಂ ಏಕ ತಿರೇ ವರ ಅಮ ಅಳ್ಗೊಂಡು ವರಬ್ಬಡ ಫಾ ಕುರಾಕಮೆ ದಂಡವಾದ ಎಮ್ಮಣಿಗೆ ಫಾ ಎಮ್ಮೆಬಡು ಖಾ ಇಸ್ಕಮೆ ದೆವ್ಯಾಗೆಂಗ್ ಹಿಪ್ಪುಳ ಎಮ್ಮೆ ಖ್ಯಾರಿ ಕುರವ್ಯಾಗೆಂಗ್ ಹಿಂಗವ ಎಮ್ ಮಶುವಕಿ ದಿವಿ ವಥೋನಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಮೀ ಮಾದಮಾಗಿ ಮುಸ್ತಕ್ಬಾದ ವರಂ ಮುಹಿಮುಖಮೆ ಏಕೆ ಸೋಮಂ ಗೌಮಿ ಲೇಹಿಂಗ ಗೌಮಿ ಜೋಶೂರಿ ದಿವೆಯಿಂದಕ್ಕೆ ಉಪಿಲ್ಗೆ ದಾಣಕ ಮಾಮಿದ ಶಕ್ಯ ಬಿಸ್ನೆ ಇಫದ ಮಶ್ರೂತ ಹಿಂಗಂಬಿ ಸ್ಕೂಲ್ ತಗ ಅವಳು ಮೆಂಗೆ ತುತ್ತು ಸಿಕುಂಡಿತಕ ಅವಳು ಮಿದನ್ನವಿ ಕಂಕಂ ವದ್ದಾದವಿಗೆ ನೂಣಿಯ ಮುಮ್ಮ ತುಕುರ್ಫಾಣ ಮೆಂಗ್ ಎವಳು ವಿಕಹಾದ ದಿರುಳು ಮೆಂಗ್ ಉಳುವಾಣೆ ಇಫದ ಗೌಮಿ ದೋಯ್ಬೆ ಗೌಮಿ ಜೋಶ ಹುರಿಬೇಕು ಎನ್ನುವ ಇಫದೇನೆ ತುತ್ತು ಸಿಕುಂಡಿತಕ ವದ್ದಾದವಳು ಹೆಚ್ಚಿಗೆ ಫ್ಯಾದ ಕುರಾಣೆ ಮೀ ಅದಕ್ಕೆ ಮಿಜೀದ ವರಗುಂದಕ್ಕೂ ಅಣಮಿಕಂಗಬೋಕು ಅಮ್ಮ ಹಗೀಗತ ಮಿದನ್ನ ಎಗ್ಗೊತ್ತಕವೆಸ್ ಎವ್ಯಸ್ ಬೇಫ ಕುಡ ಮಿಸ್ ಮೇ ದನ್ನವಾಕರೆ ನೂಂ ಏ ನಮವೆಸ್ ಉಮರು ನುವಾಹಾರು ದರು ಮಿಹಾರು ಸ್ತಿ ಬೇಫ ದಸ್ಕುರ ಅಂದ್ಮಗಳು ಕೊರಬ ದಸ್ಕುರ ಅಚ್ಚಿ ಅಬದ ಹುಣ್ಣಾನ ಹಂದ ಅವಳು ಮೇಲೆ ನಮಾದ ಕುರ ಅಚ್ಚಿ ದಸ್ಕುರ ನೀ ಉಮರು ಫಸ ಹತರು ಫಸಾರುಗ ಅಬದ್ದು ಹಂದಾಂಗುರೇನು ತೋ ಏರುಗ ಹಿಂಗಾಫುಣಕಂತತ್ವ ಮಿಹಾರು ಹಿಂಗಾಕಂತತ್ವರು ಮಾರಂಗಳ ಹಂದಾಂಗುಣ್ಣ ಏ ವಿ ಅವಳು ಕುರಾಂಗ ಎಮ್ಮೆ ಮುಹಿಮುಖಮಕಿ ತುತ್ತು ಕುದಿನ್ನ ಮಿಯದು ಕಿಯವಾ ಕುದಿನ್ನ ಅವಳು ಮಗೆ ತಾರೀಫ್ ಕಿಯವಾದ ಎಮ್ಮೆ ಅದೇ ಈಗ ರಶ್ಮಿ ಗೊತ್ತು ಗೌಮಿ ಫೆಂಬರುಗ ಉತೀಮುಗ ಗೌಮಿದ ಸ್ವಾಹಕುರಿ ಜಲ್ಸಾಗ ರಾಜ್ಯಕ್ಕೆ ಇಜ್ಜತ್ತೆ ರೈಸ್ ಜುಮೂರ ಅದಕ್ಕೆ ವಾಹಕಗಳು ಅಗುಣಮಿತಿ ಅಡು ಹಾಕೆ ವರಂ ಮೊಹಿಮ ವಾಹಕಗಳು ಮನೆ ಎಕ್ಕೆವಿ ಅವಳು ಮಂಡ ಕುರಾಂಗಕ್ಕಮಕಿ ಅವಳು ಬಹು ಕುರಾಗೋತುಗ ಏ ವಾಹಕ ತಂಗ ಅಡು ಹಾಕೆ ಏ ಎಗ್ಗೋತ ಅಮಲ್ ಕುರಂ ಗೆಂತೀವು ರೈಸ್ ಜುಮೂರಿ ಡಾಕ್ಟರ್ ಮೊಹಮ್ಮದ್ ಮುಯ್ಜಕಿ ವರ ಬೊಡ ಕೌಮಿಯತ ಲೋಬಿ ಕುರಬ ಬೇಫಳೆ ಏಕಂಗ್ ಹೆಂಗಿ ಬಡ ಅನ್ನವಾಡೆ ಮೀ ದಿವಿ ರಾಜ್ಯಗೆ ಫಣ್ಣ ಸಗಾಫತ ತಾರೀಖ ಬೇ ವಜೀರ ವರ ರಂಗಳಮ್ಯಾನ ಹೆಂಗಿಬೇಡ ಅನ್ನವಾಡೆ ಏ ಮೀ ಮಿ ಮಿಕಾಲ ಪುರುಸೊತೆ ಲಿಬಿಫವ್ವ ಮೀ ಪುರುಸೊತ್ಗೆ ಬೇನು ಅವಳು ಮೇ ಹೋಗೋತುಗ ಹೈಫಂಬಿ ಅಳಗೊಂಡು ವಾಹಕ ಕುರುಕೊಲ್ಲಂತ ಹಿಫಾಣಿ ನಿಮ್ಮಾದ ಮುಖರಿ ಮೀ ಭಾರತ ರಾಜ್ಯ ಕೊಮ್ಮೆಸ್ಚಿ ದಂಡವಾದಂಗೆ ಬಜೆ ಏಕಮ್ಮ ವಿವಾಹಕ ವರ್ಗಿರಬೇಕು ದಂಡವಾಫಿ ಅವನು ದಂಡವಾದ ಬೇನುವ ವಾಹಕೇಕಿ ಅಳಗೊಂಡ ಮಿತ ಹುಟ್ಟಿ ಹುಣ್ಣೈರು ಅವನಿಗೆ ಫಿಯಾಲ್ ಗ್ಯಾಸ್ ನೋತ ಫಿಯಾಲ್ ಗುದ ಫೆಂಡನಿ ದೆಮ್ಮೆಗೆ ಬೇಫಳ ವಿದಾಳೆ ಪದ್ಯಾಂಗ್ ಹೋಜ್ ಗೀಸುಣ್ಣ ಹಮದಾ ದಿವ್ವಾಫ ಎಬ್ಯಾಮುಣ್ಣ ಫಿದಾ ರಕ್ಕಾವಂ ಕಳೋ ಫುಮ್ಮಿ ಬಾರು ಕೋರ ಬದುಕೆ ಗಣ್ಣ ಮನಸ್ಸು ಎವ್

0: بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه اجمعين دیوہی جمہوریت کے رمز رئیتوں کے مجلی ہو گئے عزت تری رئیس اونربل الفاضل عبد الرحیم عبداللہ پنا ثقافت ترکاگ عزت تری وزیر الفاضل ہینا ولید ہم اہم ہلدمتی می مسکلی ویرف گئے عزت تری کاؤنسل رئیس الفاضل علی شمیم اما میائے کو می جلسایا وڈا گن تبوی ایم ہا عزت تری ایم بے فلوں السلام علیکم ورحمت اللہ وبرکاتہ آد ایم فرتمیس اڑگنڈو دنوالا نتی ور بڑا واہک کورکورن اڑگنڈ ویس اکی نوٹا ارشاد ایسوا ومگ سببوں اڑگنڈ گ واہک آگے خیالا راگو کڈا کو بدل کو لافیم ویما کورکولا ومگ گوتوں ہم دم میں اڑگنڈ منگ می جلسا گے عزت تری شرف تری مہمان ویس فاہک کربی فدان حقیقت گا قومی دوہے فاہگا کرمگے بینما کی کو باتو می موضوعین اولگنگے واہگا کریا گندن قصد کرنی شرفر مہمانوس فاہگا کرب وافی ادی اولگن میں فجہا گن جلسائے کن اومکنے قومی دوہس فاہگا کرونی کمگے نوے ویما کو باتو حقیقتو گا قومی دوہے فاہگا کرمی دوہے کی شکیف وسنے می راجے گے قومی دوہس دمے ایتا گوتکوں ایتا سیغا ایکوں اڑگن میں نن انگی بیان وگین دیا فدان قومی دوہ کی می بارشو کلو حسن کلے گیا مونیکا فکیا دریکلوں اتیم محمد خطیب تکرفانوں دیوہی راجے گے قدیمی وریرا فتح کری دوس ویما میدکی اڑگن میں گے قوم گے واہ کا دکام وی دوس میدکی اڑگن میں گے قوم ماضی گا اوئگ گوتا کھانکولا گوتا ادی اڑگن میں اگوئم میگوتا فرولمون ویٹمون تیدوامون اندراسوامون آراست کرامون اڑگن میں گے داولے میدا حدا ہمیا آہا گوتگ گے مچا اڑگن میں ویسنا فکر کرام وی دواس کی ویگن تو اڑگن میں ویسنا وی ہم ایکنی ویسنا لی مٹکا نو ای فاہگا کوری فدان مستقبلے ہودو مٹکا اڑگن مینگے داولے مادن اندراس نوے آراستوے اونانی کون گتکا کن کھنڈیلو مٹکا ای اڑگن مین قوم گے امم باوری فا قومی دوس دوس می فاہگ کورا سوبکی آدھے تیبے فلوں گے قوم کی اتن ہاس احرے وی داولے تکے بے فلوں ویدالوانی ای ایگے مچا تاریخی ورا ثابت ہیکی ہنریما ادی راجے گے ہیکی تا بہٹوا بلوا ایو قدیمی ولاتو گے رومی رومن امپایا دنیا دو انسانی حضارت تاو ترین ام مسکولی این حضارے تیبے فلونگے راجے گے رتکو گے واہکا می گے برابر دہا سہر کرین تولمی ونی لیوواف سیلون کراگے کاریگا اتک انہاس تین ستے کا حد دیہ تین جزیرہ وے تولمی لیووا ارت تکو گے اڑگن میں گے جزیرہ تکو گے ننتو ویس می گے دیہا سہر کرین ریویلاتو گے روم گا ہوری بے فلکو لیوواف تی بے فلوں گے قوم گے نن ٹی وی یا ریڈیو یا فونا مین افدا وسیلت نے زمانو گا ولات کے روما ہمیں دیا گوئن اے زمانو گا دن امیلیا سکنڈی فولم وسنوا ای قوم گے مشہور کن دنیا میراجے گا نن ارا او منور دہا سہر کرم وس ادو ٹورزم فیرے کر نون انگے تو اڑگن منگے دولت گا نن دنیا مشہور وی کیے ایر وس اڑگن من نکی مشہور بے آدے ویما دہاس اہر کرین سورن اس اڑگن منگے داولے ඒරුන් සුරේ දුනියේගේ තාරීඛු හෙකිදමුන් අන්නනි දුනියේගේ තාරීඛු ඉංගේතෝ හෙකිදමුන් අන්නනි අල්ගොන් මන්නකී අමිල්ල මුස්තකිල්ලු වෙරිකමෙග්ගේ මතීගා තිබි මුලීම් වකී මිනිවන් හදෝරතෙක්කම හදෝරතකේ මිදෙන්නවී අල්ගොන්මෙන්ගේ මුලි සකාෆතුගේ මච්චා බල්ලවා අල්ගොන්මෙන්ගේ කවමී හෙදුන් තෆාත් මියදු කොබෑතෝ කවමී හෙදුන් අල්ගොන්මෙන්ගේ මුණ්ඩු අනුන් තෆාත් මියදු කොබෑතෝ අල්ගොන්මෙන්ගේ මුණ්ඩුතා අල්ගොන් මෙන්ගේ බස් තෆාත් අල්ගොන් මෙන්ගේ බස් ඔයින් හිසාබ් අල්ගොන් මෙන් දෙන් අමිල්ල ෆොල විස්නවා විමා අල්ගොන් මෙන් නකී අමිල්ල මුස්තකිල්ලු හදාරතකම මීගේ එංහාස් අහර කුරින් සිසිලීගා හොන්නවි අරබි මෂූර් ඉල්වරි එකම ගාවා ෂරීෆුල් ඉද්‍රීසි එනා ලියුවි මෂූර් දුනියේගේ ජියෝග්‍රෆි ෆතුග මී මොඩර්න් දුනියේගේ ජියෝග්‍රෆිගේ ෆුර්තම ෆොයි බල්ලව ඒගම් විස් අල්ගොන් මෙන්ගේ රාජ්‍ය හෝදි එම්මේ ජුම්ලේ නුනේ එම පෙරග්‍රාෆ එස් නුන් ඉගේතෝ බොඩු බාබේ චෙප්ටරේ විමා අල්ගොන්මෙන්ගේ මි දවුලතුගේ ඛබරකී එයි මිහින් එතක් ගොතකුන් අල්ගොන්මෙන් අමිල්ල කම්මතීග තිබී කෙනෙත්තෝ බයකු එගොත දෙමෙහෙට්ටීම කවුමෙ අමිල්ල කම්මතීග මුස්තකිල්ලු කම්මතීග අනකෙග්ග ඇද්දර දීලාලුලා ඔන්නනි හැමේකනි එබයෙග්ගේ කණ්ඩිබඩීගේ උකුලා හඟුරාමාග මොල්කම වෙරිකං හිංගුමග මොල්කම අල්ගොන්මෙන්ගේ ඉත්තුසෝදගේ බාරකුන් එකඤ්ඤෙන්නෝ හඳාන් නත්තාලාගේ නුවාන් එම්මෙ මුහිම්මු උන්සුර්ගේ වාහක මි ජල්සා ෆෙරිගෙන් ආස් අල්ගොන්ඩා හමය කොම්මෙ බේෆ්ලක්කුස් එතක් ගොතකුන් එතක් මගකුන් විදාළුවම ගෙන්දවි ආදෙ කවුමුගේ අයිඩෙන්ටිටි දිවෙස්සක වුම් වීමා මියදු අල්ගොන්මෙන් කවමී දුවස් ෆාහග කුරා ඉරුග ශක්ක වෙස්නෙ මි ෆස් ගණ්ඩක් වෙස් අල්ගොන්මෙන් ජෙහේ අමාසු කොල්ල එහ බාවව කොබෑතෝ තිලදුම් මච්චකි කීවගෙන්තෝ වියසෝරෙන් ආස් මිරහුගා වසම් වෙරිවි එයි මිරහකී තිලදුම් මති මුස්කුලි වෙරරහ වාතීතෝ හමේකනි නු තිලදුම් මච්චකී දුනියේ නං අරාවයි අතොලේ තිලදුම් මච්චේ අල්ගොන් මිදන්නවනි නවාරස්තේක ෆන්සාස් අහරෙග්ග මියතොළු බෙහුමුගේ කුරියම් ඔයින් අතොලා හා අලිෆා හා දාල බොඩදතුරුද්දියෝමගේ සබබුන් තිබේ හොළුන්ගේ අතොළු බෙහි වඩිදම් මණිකු අතොළ වෙරිකන් නංගවා කොම්මේකස් හා අලිෆා හා දාලු එක්කෝ මි තිලදුම් මච්චකී පෝචුගීසු ලියුන්තකුම් බුනාගොතුන් අල්ගොන්මෙන්ගේ වාහක බාවව පෝචුගීසු ලියුන්තකුම් බුනාගොතුන් මුලි දුනියෙන් එම්මෙ නංහුරි රෝනු ලිබ
1: කෞමිදෝගේ ජලසා මෙදු කඩාල්ම ෆෝ බාරකට සාදම් නැටකමිගෙන ස්තනින් මියත්ක මෙන්දුරු නමාදකුත්ක බංගියා පංගිතුහා
2: අල්ලාහු අක්බර් අල්ලාහ

0: ලිබේන හෙව කමෙක්ගේ බදලුගෙන් නූනේ
1: ඉල්ලබතිගා වජ්හි රබ්බිහිල් අඅලා
0: එහෙනකමක ඒනා හේද කුරණී ඒනාගේ වෙරි මතුවිරි වන්ත රස්කලාගේ වජ්හෆුළු එබහි එකලාගේ රුස්සෙවුන් අදාගෙන්නේ
1: ولسوف يرضى
0: ادي نිකං හොර ඒනා රුහේනකං කෂවරෙ
1: بسم الله الرحمن الرحيم
0: رحمان وانت رحيم وانت الله ගේ ඉස්ම ෆුළුම් ෆෂා ගන්නමෙ
1: والضحى
0: دوالු ගේ අලකම් ෆිතුරි හැම ජෙහේ වකුදු ගන්දෙවමෙ
1: والليل اذا سجى
0: අදි රේ ගඬු අඳිරිකම් ෆිතුරි හිමේන් වාහින්දු එරේ ගඬු ගන්දෙවමෙ
1: මා වද්දාක රබ්බුක වමා ඛලා
0: ඛලේග ෆානුග වෙරි රස් ඛලාගේ ඛලේග ෆාන් දූ කොෂෙන් නුලබයි අදි නුරුහුම් වෙ වොඩියෙන් නුගන්නවෙයි
1: වලල් ආඛිරතු ඛයිරුල් ලක මිනල් ඌලා
0: අදි ඛලේග ෆාන ටක දුනියවර ආඛරං හේකම් බොඩුකම් කෂවරෙ
1: ولسوف يعطيك ربك فترضى
0: ادي نිකං හොරේ කලේග ෆානග වෙරි රස් කලාංගේ කලේග ෆාන දෙව්වානකං කෂවරෙ දෙන් කලේග ෆාන රුහි වඩා ගන්නවා නිතේ
1: ألم يجدك يتيما فآوى
0: කලේග ෆාන යතිම කම් ගාවනිකෝ එකලාංගේ කලේග ෆාන දෙකේ වොඩිගෙන් නුවේ හියේ දෙන් එකලාංග කලේග ෆානං හියා වහිකන් දෙවිය
1: වවජදක ධාල්ලන් ෆහදා
0: අදි කලේග ෆාන හයරාම් වේ වඩා ගින්වණිකුම් එකලාංග කලේග ෆාන දෙකේ වොඩි ගතේ දෙන් එකලාංග කලේග ෆානං මගු දෙකෙවි
1: වවජදක ආයිලන් ෆඅග්නා
0: අදි ෆකීරව කම්ගා කලේග ෆානු වාති එකලාංග කලේග ෆානු දෙකේ වොඩි ගතේ දෙන් එකලාංග කලේග ෆානු මුසඳි කුරවි
1: ෆඅම්මල් යතීම ෆලා තකහර්
0: දන්නාෂ ෆහ කලේග ෆානු යතීම් කුජ්ජා නිකමෙති කොන්නුල වාෂ
1: වඅම්මස් සායිල ෆලා තන්හර්
0: අදි දන්නාච ෆහෙ කමකං එදි අන්න මීහාය ඛලේග ෆාන නුර්හුම්ගේ බස්ෆුලෙ විදාල් නුවාශෙ
1: වඅම්මා බිනිඅමති රබ්බික ෆහද්දිස්
0: අදි දන්නාච ඛලේග ෆානගේ වෙරි රස් කලාංගේ දෙව්වි නිඅමතුගේ වාහකෙයි ෆහෙ ඛලේග ෆාන වාහක දක්කවා උළුවාශෙ
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله کے اسم فلم فشا گنمے
1: الم نشرح لك صدرك
0: تیمن رس کلا انگے کھلے گے فان گے ہپڑ کھلے گے فان ٹکا تنوس کن ندوونتوے
1: ووضعنا عنك وزرك
0: අදි කලේග ෆානු උෆුල්ලවා බුර කලේග ෆානුගේ කිබෙන් තිමන් රස් කලාංගේ ලුයි කුරවීමේ
1: අල්ලදි අන්කද වහරක්
0: ඒ කලේග ෆානුගේ බුරි කෂිෆුල බුරකන් දීෆාවා කන්තකේ
1: වරෆනා ලක ذිකරක්
0: අදි කලේග ෆානටකා තිමන් රස් කලාංගේ කලේග ෆානුගේ නම්ෆුළු මත්වරි කුරවීමේ
1: فإن مع العسر يسرا
0: فاه هم كشورون هندكو كما ايكو فسه كم وي
1: ان مع العسر يسرا
0: هم كشورون هندكو كما ايكو فسه كم وي
1: فاذا فررت فانصب
0: فاه كليغ فانو دين غواليفونگه مسكتوم අවදවේ වඩා ගන්නවා හිඳු ෆහේ කලේග ෆානු අලුකම් කුරවුම්ගා වර්බලවේ වඩා ගන්නවා ෂේ
1: වඉලා රබ්බික ෆර්ගබ
0: අදි හැම එකනි කලේග ෆානුගේ වෙරි රස් කලාගේ හදරත ෆහේ খালেগ ফানু ইদওয়াডায়গন নওয়াশে
1: বিসমিল্লাহির রহমানির রহিম
0: রহমান ওয়ান্ত রহিম ওয়ান্ত আল্লাহ গে ইসমু ফুলুম ফাশাগন নামে
1: ওয়াত্তিনি ওয়াজ্জাইতুন
0: ওয়াত্তিনাই জাইতুন গন্দেবমে
1: وطور سينين
0: ادي طور سينا غندومي
1: وهذا البلد الامين
0: ادي امان كان ليبيكم وا ميرا ايبهي مكه غندومي
1: لقد خلقنا الانسان في احسن تقويم
0: حمكشورون তিমন রস খলাঙ্গে এম্মে রিবেতি সুরাগা ইনসানা হিদ্দিবিমে
1: সুম্মা রদদনাহু আসফালা সাফিলিন
0: দেন তিমন রস খলাঙ্গে এ ইনসানা নরখাগে আডিগে এম্মে আডিয়ার রদ্দু করবিমে

0: මෙන්න ජින්න ස්තේමාලි කරවෙනයේ අරගුණ මෙන්න නේගි තිබි. නේගි තිබේ මික මිකරන ඒ අරුණ මිතිවැනි කුපුරුගේ දරජය වෙට්ටිේ. ඇම අරගුණ මෙන්න අරුණම ගමච්ච ර ොත්තක් හුන් එච්චසක කෝංචික් නේගේ හා හිදෙක් ඒයකු අරුණම එ ෙස් කම කෝගෙන් ෙස් වා නක දඩ බේකලුන් ෆන්ඩිත්තයෙන් හෙතුම නුවත ෆෙම්ෆු දෙෙක් කියවා මීහක දිනුම හුද්ද කරණි ඒයි කුරවානුගේ ආයත කියවා ෆුමිප ඒ ෆෙම්ෆු දෙ දෙන නුවත ගුරවානුගේ ආයත කියවා අත ෆුමිප ගාග ෆිර්මාදු මි කුරවානුගේ බරකාතුන් බරකාය ලිගතු එනු ගොතක හොද්දේ නුකර අද කරවානුගේ ආයත්ත බදල කොක්ගෙන් වෙස් මිසාලක අරුන් දන්නවාපාන එද්දහකු හම අරගොඩුගේ කාරීග ෆන්ඩිත්ත හදා මීහකු අයිස් එනගේ ෆොතින් දක්කාලි දක්කාදීරුගේ ඒක මීන්නනි සිහුරු බාතිලි කුර ගොත්තක බොන දීව බුණදිින් ඉරුග මීන්නනි ඉදශම් සු කුව්විරත් එසූර ලියෆා එසූරතුගේ කොම්ම ආයතක්ගේ මෙද මීන්නනි ඉතුර ඉතුරු කොෆා ඇම කොරවානන් තකෙති ඉතුරු කොක්ගෙන් හදාහම මෙහුන්නනි ඒක හම සූරතක ඉතුරු එච්චහිතකින් ඉතුරු කොෆා මෙහුන්න එකම හගීගතුක අරගන් මෙෙන් හදාමීහය නේගේ ගොතක කොරවාන ච්චේ ඉතුරු කරමකි කිහාවරගේ කමෙක්කමේ මීහ කුරවාරුගේ කමක්කම සේ අරගන් මිදන්නවි අරගන් මේ මිත කන්තත්තකොන් දුරුව ගතුන් ඒ අරගන් මේ මි පරෝරාමග මිහ තක් සීලිකොම වාහකත දෙක්කුමගේ එ බේනුමේ
1: අද ්‍රහ ෙෆලනස් වර බොඩ ශුකරේරව වර තක් සීලික සිහර බයගතුන් වාහක දෙක විජ්කම අරගොන් හිකර හගිගත්තු මි හරිහ බැෆලුන්ගේ මක්සද දෙම අබ්ලසේ හාමුකරවි අලිස්ටාස් මුසානුවර්.
2: අද ස්ලේමාන ානුක වාහකා ගවුම මිහරති බෙට ොන්න දන්න මිගදනී මම්ලකත මම්ලකත් සබ නොවත බල්කීස් රණින්ගේ දවලතුගේ වාහක අද නසබ එල්බරිම් විදාල්වාගතුක සබ මිනම් බේනම් කුරෙවුණී අබ්ද ශම්සබෙන් යස් ජබ්බෙන් යාරබ්බෙන් කහතාන අරබිංග තිරේග ප්‍රථම අසීරු කුරවුණී ඒන එහිකම ඒනාය මිනන් දේපාවනේ කීත රසූලයා ගරිහුග මිහක් සබා බෙහෙගොතුන් සුවාලිකුරි ඒන දෙන්නෙවි එයි අංහනෙත්තෝ නොවත පිරිහෙනෙත්තෝ නොවත බිමෙත්තෝ එකලෙෆාන් ඒන හදිස්කුරවි එයි ෆිරිහෙනකේ ඒන දිහ දරින් ලිබුණේ එමිහුග තෙරෙන් හමීහුන් යමනුගා වසම්බෙරිවිය ශාමුකරාගා හතර මිහුන් වසම්බෙරිවිය යමනුගා වසම්බෙරිය මිහුනකි මොසහෙජ් කින්ද උසුද් අශරියූන් අන්මාර් හිමියර ශාමුකරාගා වසම්බෙරිය මිහුනකි ලහුම් ජුසා ආමිල ගස්සානේ සබා දවලතුගේ ප්‍රථම දවරුගා සියාසී ගොතුන් දවලෙ ෆුලාවේ අවට්ටරින්ගේ මච්ච කාමියාබ හෝදි නිමෙස් එමිහුන්න මයල්ලාහ දෙබ්බි නියමත්තක කුපරෙමුන් එකලයාගේ එනියමත්ත බදව කුරබි මුහම්මදු බින් ඉස්සාක් වහබ්බු මුනබ්බහු විදාලුකම බයන් කුරබාෆාවේ මයල්ලාහ එමිහුගේ ගාත තේර නබී බේකනුන් ෆොනුවියේ අස්සුද්දී බයන් කුරබ්බා ගතුගා එමිහුන් ගාත මයල්ලාහ ෆොනුවාෆානි බාරහාස් නබී බේකලුන් මේ අල්ලාහ ආලම් මේගේ තෙදු දොගු මක්සදකී එමිහින් හිදායතුකු මගුන් එක්කිබාව මයන් අල්ලාහ ෆියවා ඉරන් අලකොන් කුරම් පෙෂි එයි බාකේසා එකමනාගේ කුරීගේ මීහුන් අදී එමිහින් එකතුකා දෙමිතිබි එකම සබු නතීජාගතු මල්ලාහ සුබ්හානහු තාලා එමිහින් ගාත සෛලල් ආර්මි ෆොනුවි ඉල්මරි මයන් කරබා ගතුකා සද්ද මාරබකී දෙපොර දෙමඳුගා හෙදිපාවා ඩේමේ ඒ ඩෙම් එමිහින් හදාපානි හන්දසීගතු වරම් මති ෆෙම්බරක ඒ සද්දුගේ ෆෙංගඩු බොඩුවේ පල්බතු තෙරෙන් ෆිංගඩ ඔහිගෙන් දාගොත එතනුගා එමිහ බගීචාතක මේවාලා ගස්තක තපාත බාබාතු ගස්තන් ඉදි බුණයගතුක එම්ෆෘතම මී ඩේම් බිනාකුරි සබා බින් යාරබ් ඒ ඩේම් හෙදුමෆහු මී පශයගෙන් බාජීතක ෆෙන්ලිබේනෙ මගුතන් එන තයාරකුරි අධි ෆෙන් නිකුතුමට්ටක තිරීස් ආගුහෙදි මින් එන්නවෙස් මී ඩේම් බිනාකරුම කුරින් ඒන බිදුනිය දූකුරි ඒන එපොහො මි ඩේම් පුරිහම කුරි මේ දෙවන දෙම් බඩයින රස්ගෙපාන හැමියරු මේ ඩේමුගේ ආගුත එක් එංගා ගනංගා ගගනක පරසකගේ දුරමින් හුන්නකව තාරීහොල් මරින් බයන් කරබාපාවේ ආදැම් දෙන් අගුණුවෙන් සබාදාලත ඉතුර බලාලාය සබාදාලමති මයින් දවලත කත්බානා දෙමෙදුග ඉර්මතින් එමිහුන්ගේ බාරු හලේජ් ෆාරිසිය හම ෆෝරාපාවේ හුළඟුම් බහරුල් අහමරා හම ෆෝරාපාවේ මයින් දවලතගේ දුවස්සරෝයි බෙරිකමුගේ බාර සබාදාලත ලිබුණු එමිහ නොෆෝසු මීලාදව කුරින් නොස්තයක පන්සාහෝන් සතේක පනර දෙමකින් ගොස්පාවේ මයින් දවලතුක වැරිකන් සබා දවලත භාර්තවී ගායගණක මීලාදුගේ කුරින් හස්තයක පන්සා සහරු හමපදෙන් බිලාදුල් අරබියාගේ දෙකුණු ෆරාතුක භාරවස් එමිහුන්න ලිබිගෙන්දිය සබා දවලතුක අසාරතකුන් එගේ ගොතුග දවලතගේ උපදනිරුවර කුඩකුඩ දවලත ඒපහු එමිහුන්ගේ බාරු ගදවේ වට්ටරිින් මච්ච එමිහුන්ගේ බාර නොෆෝසු ෆෝර්වි නමස් අවුන් මෙමින් ආසාරය තකේදීතරෙන් බර මදු වෙච්ච නොනේ මිහාතන නොද මිහිසා බගුණමන ෆෙන්නා කන්නේ ඒ ආසාර්ථක බලාලායර එන් අගුණමන එගනී සබා දරතකී බියෆාරි වේ දවලතෙක්කන් සබා මිහුන්නා හිම් හැමියර වංහයගේ මිහුන් දිරුමුන්දිය බිංගණකී දනගුවාන් කුරුම රංගල බිමකවම

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: අතිපා අතිපා අරජයේ තෙදුවේ බෑ එමෙන් ජකරුව කට්ටජි හිගන්නේ මෙවලනේ
1: දැන් ඉස්මල් බෙකුදින් ගෙන්දම් වේනු තිබුණි අහන්න නුබලේවා හකෙන්නු
0: එකුදින් බණුහාවගෙන් ගරුදෙතේ අබ්බානාගේ මස්කාණකන් කරුව කට්ටජි හිගන්නේ